එහෙනෙක්කමක් එවරෙන්ගේ තෙරෙන් අල්මු වෙරිකම්ගා සාභිතුව හරුලා තිබි මීහුන්නායි මූමිනුම් කලේගෆාන බාවා ලෙව්වි ෆොතශායි කලේගෆානුගේ කුරින් බාවා ලෙව්වි ෆොත්තකං ඊමාම් වේ එවරෙන්නායි අද හාසකොන් නමාදු කායිම් කුරා මීහුන්නායි සකෑද්දේ මීහුන්නායි අල්ලෝහශායි ආහර දුවහං ඊමාම්වා මීහුන් දන්නාශේ එවරෙන්න තිමන් රස්කලාගේ බොඩුවගෙන්වා ධර්ම දෙව්වා හුසීමේ.

නූහගේ ෆානශායි එකලේගේ ෆානුගේ ෆහුන් තිබ්බෙවි නබී බේකලුන්න තිමන් රස්කලාන්ගේ වහයි ඉව්වෙවි ෆදයින් හමකශ්වරුම් තිමන් රස්කලාන්ගේ කලේගේ ෆානවෙස් වහයි ඉව්වෙවීමෙ අදි ඉබ්‍රාහීමගේ ෆානශායි ඉස්මායිල්ගේ ෆානශායි ඉස්හාකගේ ෆානශායි යාකූබ්ගේ ෆානශායි එකලේගේ ෆානුගේ අස්බාතුන්නශායි ඓසාගේ ෆානශායි අයුබ්ගේ ෆානශායි යූනුස්ගේ ෆානශායි හාරූන්ගේ ෆානශායි සුලේමානුගේ ෆානවෙස් තිමන් රස්කලාගේ වහයි ඉව්වෙවීමෙ අදි දාවූදගේ ෆාන තිමන් රස්කලාන්ගේ زبور دیویمی

එහෙම් පරාතෙන් නංගන කතිලා තකිච්චායි, කරුගා හිෆෑගෙන් මරාලා තකිච්චායි, ජහා මරාලා තකිච්චායි, උස්තනකුම් වෙට්ටි මරවා තකිච්චායි, එහෙන් ජනවාරෙක්ගෙ දළුන් ජහෑගෙන් මරවා තකිච්චායි, මිනිකා ජනවාරෙන් එබ්බෑ කෑෆාවා තකිති, එබෑමිහුන්ගේ මච්ච හරාම් කුරබ්වාෆාවේ, මිතකෙතීගෙ තෙරෙන් ෆුරාන හුට්ටා ඒච්චෙන් අතුජෙහෙ ශරයි හමාගෙ මතින් තියබෑමිහුන් කතිලි එච්චෙන් මෙනුවීයේ, අදි බුදු තවගේ නම් මච්ච කතිලා තකිච්චායි, අස්ලාම් මෙදවරි කොග්ගෙන් තෙබෑමිහුන්ගේ නසීබ හුරිගොතායි, කන්තවගේ රඟලුග බලා හෙදුම් වෙස් තියබෑමිහුන්ගේ මච්ච හරාම් කුරබ්වාෆාවේ, ෆහ එකන්තත් තකකී ෆාසකු කන්තතයිකි මියදු තියබෑමිහුන්ගේ දීනාමෙදු, එබහි එදීන ගෙල්ලුමෙ දෙවිදාන කමාමෙදු, කාෆිරුන් නා උම්මීද වෙජ්ජෙ ෆහ එවුරෙන් දෙක තියබෑමිහුම් බිරුණු ගන්නාශ, අදි තිමන් රස්කලාන්ගේ තියබෑමිහුම් බිරුවෙති වාශ, මියදු තියබෑමිහුන්ගේ දීන් තියබෑමිහුන්න තිමන් රස්කලාන්ගේ ෆුරිහමකොත් දෙවෑෆීමෙ, අදි තිමන් රස්කලාන්ගේ නිර්ම තියබෑමිහුන්ගේ මච්ච තිමන් රස්කලාන්ගේ ෆුරිහමකොත් දෙවෑෆීමෙ, අදි ඉස්ලාම් දීන් තියබෑමිහුන්න දීනෙක් හමගා තිමන් රස්කලාන්ගේ රුහි වඩිගෙන් ෆීමෙ, ෆහෙ බඩුහෑ හූුණු කමෙක්ගේ තෙරේගා ෆාෆෑගේ ෆරාත ලෙඹිගතුමෙන් නැති ඉස්වදිය හරාම් තකතීගේ තෙරෙෙන් එච්ච කෙවම මජබූරුවී මීහා දන්නාශෙ, ෆහෙ හම කශවරුම් අල්ලෝහී ගින ගිනයිම් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාන්ගේ, ඉතුරු බයන් අස්ලාමකී ෆාලු බෙල්ම ජාහිලී ජමානුගා බේනුම් කොමුලේ දඩිකොළුතයිකෙ නුවත දුනි දඩිතයිකේ.

0: IKEA presents
1: Bahadur Henry.
2: එංහා සතරස්තයක සාලිස් නුවය කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
3: දිවෙහි රාජ්‍යයක අඩු

0: මීහුන්ගේ ෆෑදෑට්ටක මීහුන් එබ ඉන්වස්ට කර මිතන් තනක ගේත සීද මීහුන් රමක නොකර වෙනත එගොත කර ආදයක් කොතික විවර්තක නොද වෙනත එහෙම්වීම මිතරංගන්න බැ විෆාර් අන විදේශී ලබ්වා මිතාක අලවනුගේ නම ගෙනන විදේශී ගෙනස ඒනද මසහ කුරුවම් දාරු ඒනයා ඒනයා ගොලිප විෆාර් මීන ඔවට කරන විෆාර් දිවහි දිවහි මීහා ගතුන් ඒන ඉන්වස්ට කරන ඒන ගරහ මීහ එහෙම වෙස බ විෆාර්ත කරිය ගෙන්දාක මනග නාහිදා කොබා මියතුන් දක්කල්ද නාහිදාගේ ශයාලකි කොවා මිහාරු බේරු මිහුන් ගැන විදේශයෙන් සබන් ඉතරමුද එකෙක් මස්ස හල්ලු කරාන කියන
1: එමිහුන් එබුණනේ මහරුම් බුණනේ බේරු මිහුන් හුන්න වජීව අදා කරේ කුණිනගේ කුණිකේ කරුදාස් බණ්ඩල ජහගේ වික්කන් එබදේවේ මාර්කේට ගෝණි වික්කන් එබදේවේ හලේ මෙන්න කාරුණු කේ යන් මුනිම මිවි හුඹුණනේ අදත්තා ආහාර මෙන්න කන්නු දේන වජීව ආහාර මෙන් ජේ එත රිපෝට් එත තනෙ මරහල අකඩත් පුරන්සි එත ඔෆිස් තකෙංග මි කුලියන් කල කුරිග කුසු ගේ වෙසි ගති වෙති වින් එ ආවණු ගමලු තා බදු විහි ආහාර හන ආහාර වන්ද මිනිහුන් කම ගොලේ කියා මුදිරමන් බලාගෙනගේ දිවෙහින්න ඔහුලුවර කුරුවම් පත්තම් වී පත්තම මඩබඩුන් දාම්වි එමි විදේශින් විදේශින්ගේ ඉදිසිමයි වරම්බ සොනුරක් කලක වෙට්ටිව රාජනය ති මිනිහුන් ගිනවගෙන් ගොස් උන්කම නුපුරණී මිනිහුන් කොප්ප කොප්ප අනුකෝ අවගොන්න වර හම්දර්දි අවගොන්න වර තම මිනිහුන් නැහි හිතර අවගොන්න මිවර මිනිහුන් විස්නාරයෙන් කොළුනු තර ආශේ සොම් පෙතුරේනේ මිහා වරම් මිහා ඉරෝ සඳන්න සර්පාර කිච්ච ಬಡ ಮಚ್ಚಿಗೆ ಇಂಗುರಿಗೆ ಅಳ್ಕೊಂಡ್ರೆ ತನಕ ಬೆಲೆ ಮೇಡಮ್ ನಾನು ಮೇಡಮ್ ಅಳ್ಕೊಂಡು ಗುಣ ಕಾರಿ ಖಾಲಿ ಮೇಲೆ ಸಿಡಿಮಾರೆ ವರ ವಸ್ತದೆ ವಸ್ತರ್ತಿ ಬಹಟ್ಟಾರೆ ಆಹಾರ ಮೇಲೆ ಬಲ ಬುಡಕು ಬಲಾಲಿ ಭಗವಾನ್ ಗಿನಕ ವೆಟ್ಟೆ ನೀ ವಿಡಿಯೋ ಅಳ್ಕೊಂಡು ಕೊಪ್ಪ ಮೇಡಮ್ ಅಪ್ಪ ರಂಗಳ ಕಂತ ರಂಗಳ ಆಹಾರ ಮೇಲೆ ಸಮಿಲ್ಯ ನವಾಗದ ಕೈ ಮೀಹಾರು ನುಕರೆ ಮೀಹಾರು ನುಕರೆ ವರ ಸಾಕ್ತಾರೆ ಮಿಹಾರು ಎಬೇಹುನ್ನ ರಂಗಳುವ ಮುಂದಾನೆ ಎಮಿ ಹುನ್ನ ರಂಗಳು ಕುರ ಆಹಾರ ಮೇ ಬುಡೆ ದೀಗೆ ಇನ್ಸಾನ್ ನ ವೀತಿ ಹಮ್ದರ್ ದಿವಗೆ ಹುನ್ನ ಸೆಚ್ಚ ದಿಕ್ಕುಲ್ಲ ಏ ಕಮಕು ಏನೇ ಕ್ಯಾ ನಿವಿ ಹುನ್ ಬಾಯ್ ಸಲ್ಗ ಬತ್ತಿನು ದಿಲ್ಲ ಲಾಯ್ ಸನನ್ ನದಿ ಬಾಯ್ ಸಾಕಲು ದುವಾ ನಿವಿ ಹುನ್ ಗೌಮ ಗೋ ಸೇಹಿನ್ ಗೌಮ ತ ಗೋಸ್ ನೂಳವೆ ಗೋತ ಗಾನು ನ ಅಖಿಲಾ ಬೇತನ್ ಏತನ್ ಗೋತ ಕಮಿತಾಯ ಬೌಳವೆ ಹೆಮಿ ನಿವಿ ಹುನ್ ಮ್ಯಾನ್ ನಾನಿ ಪುರತ
0: ಬಾದಿ ನಾಹಿದಾ ಉಮನ್ ಕೊವಾ ಮಿಕ ಹಲ್ಲು ಕುರಂ ಕುರವೇನ ಕಮಕಿ ಕೊವಾ
1: ಸರ್ ಏಕ ಹಲ್ಲು ಕುರಂ

එහෙනෙකමක් එවරෙන්ගේ තෙරෙන් අල්මු වෙරිකම්ගා සාබිතුව හරුලා තිබි මීහුන්නායි මූමිනුම් කලේග ෆාන බාවා ලෙව්වි ෆොතශායි කලේග ෆානුගේ කුරින් බාවා ලෙව්වි ෆොත්තකං ඊමාම් වේ එවරෙන්නායි අධි හාසකොන් නමාදු කායිම් කුරා මීහුන්නායි සකෑද්දේ මීහුන්නායි අල්ලෝහශායි ආහර දුවහන් ඊමාම්වා මීහුන් දන්නාශේ එවරෙන්න තිමන් රස්කලාගේ බොඩුවගෙන්වා ධර්ම දෙව්වා හුසීමේ.

නූහගෙ ෆානශායි එකලේගෙ ෆානුගෙ ෆහුන් තිබ්බෙවි නබී බේකලුන්න තිමන් රස්කලාන්ගේ වහයි ඉව්වෙවි ෆදයින් හමකශ්වරුම් තිමන් රස්කලාන්ගේ කලේගෙ ෆානවෙස් වහයි ඉව්වෙවීමෙ අදි ඉබ්‍රාහීමගෙ ෆානශායි ඉස්මායිල්ගෙ ෆානශායි ඉස්හාකගෙ ෆානශායි යාකූබ්ගෙ ෆානශායි එකලේගෙ ෆානුගෙ අස්බාතුන්නශායි අයිසාගෙ ෆානශායි අයියූබ්ගෙ ෆානශායි යූනුස්ගෙ ෆානශායි හාරූන්ගෙ ෆානශායි සුලේමානුගෙ ෆානවෙස් තිමන් රස්කලාන්ගෙ වහයි ඉව්වෙවීමෙ අදි දාවූදගෙ ෆාන තිමන් රස්කලාන්ගෙ زبور دویمه

ගෙන් තිබි මීහුන් දන්නාශ ෆහෙ එකලාගේ රහ්මතයි ෆදුලුවන්තකම්ගේ තෙරය එවරෙන් වද්දවා නෙති. අදි එමගත් දීමත් සීදාවගෙන්වා තෙදමගේ එවරෙන්න්නං එකලාගේ දක්කවා නෙති.

0: නිම්මාද වෙන තෝය මේ කන්නේ මේ ඉරුකට 2027
1: අද මේ රයිස් රියාසි බෑන්ග යුලන් කරවි ඒ මොහිම ඒ වාහක තියදාල වෙනද එහෙම ඒ මුලි අහරක 2027 වන අහර ටාගට් කරවින් ගෙන්දේ වර බොඩු කැම්පේන් ස්ට්‍රැටජි ගේ වාහක තියදාල වේ ඉරාත් කරවියාම අලුන් මේ 3 ඔක්ටෝබර් ගු මුලි තීමා බ්‍රෑන්ඩින් හොරියා කන්තතක මේ යුලන් කුරාන මේ ආමියන් මොහතිනේ ගොන්න රස්මි ජල්සාග නේද අදි ඉන්ටර්නැෂනල් ඉංග්‍රීසි විලාතු ගොන්න මේ ටුවරිසම් බෙහෙ ෆයාග ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් වස් දරන මේක වරක්ගින හරකයත්තක හිමිනිපවාන අරුන් මගේ ඉන්ඩස්ට්‍රියා ගුලිගෙන් එබේ ෆ්‍රොන්ග සියල්තක ඇකි ගදි මේ ෆයිනල් ඉරත් කරවිය මේ හප්තා තෙරේග ෆයිනල් කරවේ හිසාබ දාන අරුන් මගේ තීමා මේ බ්‍රෑන්ඩින් නම් හොරි හමසකත එබේ ෆුන්ස් කන්සල්ට් කොෆ එබේ ෆ්‍රොන්ග සියල් ඇකි ග මිකන්ත කුරිය ගෙන්දානි මේ රයිස් ගේ එනිමියම කි හම වරම් මොහි මොනිමියෙන් අරුන් එම්එස් බේනෝ මේ මිහර ටුවරිස්ට් ඇරයිවල් ක ටාගට් මච්ච ජෙසෝ ඇවිම අරුන් මේ වරන් ඇග්‍රෙසිව් එන් අහර දුහෙගේ කැම්පේන් කරවොනීම ඒක ෆෑදා ඉරත් කරව 2027 අහරුක 2027 වන අහර 2029 දී කුරියන් හුරි අහරතෝග කුරාන කම ගන්න මේ ගබුල් කරන
2: السلام علیکم اڑو سیمین سی این ایم منگے تا می اڑن کے سوال کی می ٹورزم مڈو کو فائن تھانے اڑے ٹورزم منسٹری کے ایوس کال پاہ نتی کونسل تکوں انسپیکٹ کرموندا کم کے خبر اون میں نئی دی بفا تے می کرے وی دانے کم تو
1: تھیدارو ٹورزم منسٹری کے دارو گو تھانے
2: نو نو نو ٹورزم مدو کو فین تھانے گیسٹوں گے نیو مدو کو دو کو فین تھانے بائی کاؤنسل تا کون انسپیکٹر بکورمون دے ٹورزم منسٹری کے وس پہا کانو لا
1: this news to me inga to den etikahala mi kamen hinga kame arun wenna kan adi engi fe ne engi fe betto arun ministry

0: ඉකුරවිතාන කමෙත්තෝ
1: නොකර වෙන දෙතෝ මේ අරුණමෙන් බයක මේ ඔන්නන ප්‍රොපටි ඩිවලප්කෝගෙන් ඔපරේටකෝ මේ හිංගුමග බාරදීපදැ ගානු නගවතරෙන් හදංජ ඉන්ස්පෙක්ෂන් හදානේ ටෝරිසම් මිනිස්සීග තරේ ඔන්නන් ෂෙඩියල් තකක ඉන්ස්පෙක්ට කුරුමග කන්තක් ගෙන්දන්න හැම මේ කවුන්සිල් නෝනයාමුන් එහෙම බයකො පෙරමීටස්තරය වදගෙන් එකන්ත කුරුමග ජාගයෙන් ඔන්නන අද අරුණක හෙන් නොවේ තිපාද කමෙන් හිගාහෙන්න විස් රාජ්‍යයකු ගත ඒයි අරුන් මිහාල අරුණ මිනිස්ත්‍රීගේ එම් ලීඩින් ටීම් හොරියා ඩිපාර්ට්මන්ට් එක මෙති බේලස් විදාල තිකාල වාහකෙන් අද අඩෙව්වස් නාහම මේ තිකාපත කමෙන් හිඟාපියාමු ගෑමස් ටුවරිස්ට් ඔපරේටර් නුනි රිසෝට් ඕනරුන් අරුණ මෙන්න හිසාබන් අන්න නැත නුනියම ඒ කොම්ප්ලේන් අන්න නැත මේ එකහල කමෙන් නැගෙන ගද
2: නොවදිය හැමිලියන් ඩොදරෙක්ගේ වාහක මනිිපන වාහක දෙම පහකර මිහතනන් එවෙස් මසෙක්කත කොරෙ එබෙත්තෝ එවෙස් පෑස මිහතන ලිප එබෙත්තෝ
1: මේ අරුණු මෙදන්නවේ මීගේ දෙහප්තා කොරින්ද තොමියෝදාන කොරිය මේ හවෙස්සම මසෙක්කත කොම්මෙ මිදන්නවේ ගයාගණක වරම් මදු අද දෙගේ බේෆුන්න බේෆුන්න මෙදන ඔපරේටරුන මි කෙටගරි ගැහිමනේ එක්ගොතක ඉන්ඩස්ට්‍රිය මී ගෙනවේ බහෙන් නෝ මීකි කොම්ම තැනක් ගැස්තිමන වර කුඩුකොට පසන්ටේජගේ ගොත ඇම අල්ගොන්මෙන් පිහාරවෙස් දෙන්නවි මික කාමයාබීතක වාහකයකි මීරාය පේමන්ට් හද්දවමුන් එබ ගැන්දවා මී ෆියවල්තන් අලම් ෆෙශීම මී නුදක්කාවර පරත්න අදියගේ තුර මේ එබේෆෝන් මේ දෙන් බාකී හුරි බොඩති අදත්ව සරීම ප්ලෑන් වස්ස බහුෂාලවවා එකන් තන් හම ඉරත් කර රංගලදන
2: නොවදිය හයි මිලියන වීම මිනිස්ටර හිසාබෙන් එබත්තෝ දෙව ටෝරිසම් මිනිස්ටරග හයිසි අතුන් මිනිස්ට්‍රිය ගුළුම් හුරි කමක වාතීවේ එබත්තෝ රජීතුන්නන් එවෙස් වරක හිසාබෙ දෙවෙන් මේ වගතුක
1: අද මේ අරුන් මෙ දෙන්නවි මිහාර එකල දවලතුගේ ෆෑසා ජමා කරුන්ගේ බෑ මෙන්න මීරා යදත මේ අරුන් මීරාන් මිහාර අදදු බලාලාෆා අරුන් වකින් කොමියුනිකේට් කරලා නේද
2: අරුන් ටීවී ඉංගද යුවන්
1: කොමිටි ඉවස් සංගල වණගත
2: ආද මේ ෆතුරර කමුගේ මසකත්ත වර බොඩ මේ තරග්ගේ කර අවහකයා මේ රාජ්‍යයේ මේ රාජ්‍ය ස්ථියාර කරන මහසකතේක ෆතුරර රාජ්‍ය ගෙනවමගේ මසෙක වර හරුදනාකෝ කොරමුගෙන් දාන වාහකව දක්කා මිනිස්ටර්ස් වරගෙන ෆෝරම් තක අරුණ හිතු හම හොරියා ෆෝරම් එක සම දක්කව ගන්න වාහක තකෙන් මේ රාජ්‍යයේ ෆතුරුරගෙන් තරග්ගේ කොරමෙන් තිකොරවමුගෙන් දවස ආවේ තක අදි මිහින් හොන්න එහෙම් මුහිම් මසෙක්කත් තක බලා ඉරුග රාජ්‍යයේ ෆතුරුරෙන් අන්නංජේ සබබු ගේ ගොතුක බයිබේබේ ෆෝරම් එක පහ කරවවා මේ දිවිහින්ගේ කංකම් බලු බෙලමට්ටක ෆතුරුරෙන් දිවේ රාජ්‍ය ziyare කරන මානකි ෆතුරුරේ කො රාජ්‍යෙන් අන්නනේ කි නිදාෆා මූදන් එරලා හදාවසූලකොන් නෝනේ රාජ්‍යයක හොරි සගාපතා කංකන් අම්මි අනි බලා දිවහින්ගේ වට්ටපාල වෙන්නෙක් ගොත බලාල මට්ටක දිවහි රාජ්‍ය පතුර මෑගනුගොතම සියාරමි කරන් මිනිස්ට්‍රී මිපාද එවස්කා කමෙන් කොරවන් ගස්තු කොරවෙන්තෝ මිහාරු මී මන්දරුත දිවහි රාජ්‍ය පතුරකම තෙර නොෆෙන් අතල කොමසරක ෆාහ කොල්ලාන මිස සගාපතුක තෙරේග හොරි අම්මි අනි රෝණු වෙසුමා බොඹිතෙළුමා මික සගාපතා දිව සගාපතා ගුණ හොරි වරගෙන කංකන් බොහොරි ෆතුරුරකමගේ තෙරෙන් ෆතුරුවරියක මීන් එවස් මන්දරෙ නොෆෙනි රාජ්‍යෙන් අස්ස නිදාදාප මුදංගරිපා දාවසෝද කරන එම මිනිස්ට්‍රීන් තිය කුරවම ගෙන්ද මාසෙක්කත්තක තෙරේග හගීගතක මීන් කමේ නුවත රාජ්‍යක සගාපත්තා ගුළුන් හොරි කමේ දිරුවාලා කරන ඕනද ඒ මන්දරු දක්කා දෙනු මිකා කමෙන් එබත් ටොප් ලේන් කරේ විපා
1: ආ ශුක්‍රයෙන් එද මී thank you me aruna gewane kudakon me tibelaage mawlumatus me rajyan arunakan hienu horiha tourstung annane kiye rajyage sagafe balakan ame me rajyage mihunna property tago ya arunmenge muda me gondotottaka me riyaj adinga to e bawa sibene den ama me tourism diversification program tage emme boda මේ හිංගම් ෆෂා මෙති ಅಳಗುಣ ಎಂದೆತ್ತೊಮ್ಮೆ ಅಳಗುಣ ಸರಕು ಆರೋಗ್ಯ ಏಮೇ ಮೀಗೆ ತೆರೆಯ ಸಗಾಫೆತ್ ವೆಸ್ ಹಿಮ ಹಿಮಿನಿಗೆ ವಿದಿ ಅದು ಲೋಕಲ್ ಟೂರಿಸಮ್ಗೆ ತೆರೆಗ ವರ ಗಿನ ಕಾಂತತ್ತಗೆ ತಾರಫ್ ಕುರುಮುಗ ಮಸಿಕ್ಕೆ ತಂಗ್ ಈಕೋ ಟೂರಿಸಮ್ ವೆಸ್ ಮೀಗೆ ತೆರೆಗೆ ಹಿಮಿನಿಗೆ ಗೊಸಮಿ ಆರಂಭತಿ ಅದು ಮೀ ತಫಾತ್ ಮಾಡಲ್ ತಗೆ ಅಳುಣ ಮಿಹಾರ ಯುಲಾನ್ ಕೊಫು ನಾನ್ ಎ ಮಾಡಲಿಂಗ್ ಹದಾಫ ವೆಸ್ ದತ್ತೊ ಏಯ್ ರಾಜ್ಯಗ ಸಗಾಫತಾ ಬಯ ಕಂತವೆಸ್ ದೆಕ್ಕು ಮಟ್ಟಕ ಏಕಂತ ಏಕಮಕು ಮಿ ಎವ್ವೆಸ್ ತಫಾತ್ ಸೆಗ್ಮೆಂಟ್ ತಗೆ ಕುರಿಯರ ಬಗುತ್ತು ತಗೆ ಹೆಮ ನಗಾನೆ ರಾಜ್ಯಗೆ ಟೂರಿಸಮ್ ಮಿಹಾರ ದುನಿಯಾಗೆ ನಂಬರ್ ಒನ್ ಬ್ರ್ಯಾಂಡ್ ಆಸ ಮಿಯೋತಿ ವೆಸ್ ವರ ಗಿನ ದುವಸ್ ತಗೆ ತೆರೆಗ ದತ್ತೊ ಅಳುಣ ಮಿ ಬ್ಯಾಫುಟ್ ಗೆ ವೆಸ್ ಬಾಣಿ ನಕಿ ದಿವೆಹಿಂ ಏ ದಿವೆಹಿಂ ಕುರಿ ಮಸೆಕ್ಕೆಂಗ್ ಮಿಹಾರ ದುನಿಯಾಗ ಮಿಯೋತಿ ಫೆನ್ನ ಮಿ ಟೂರಿಸಮ್ಗೆ ದಾರ ಏವೆ ಕೊಮ್ಮೆ ತಿಕಾಲ ತಫಾತ್ ಕುರ್ಮಗೆ ತೆರೆಗೆ ಸ್ವಾಗತು ತುಕೆ ನಗಾಣ ಹೆಂಗದ ಅಳುಣಗೆ ಅವನಿಗೆ ತಿಸುವಾಲ್ ತಿ ಕುರವಿ ಅಳುಣ ಸರ್ಕಾರ ಮಿ ತಫಾತ್ ಮಾಡಲ್ ತಕ್ಕೆ ಮಿಹಾರ ಯುಲಾನ್ ಕೊಗ್ಗೆ ಇಂಟ್ರೊಡ್ಯೂಸ್ ಕುರ ಗೆಂದಾತಿ ಏವಿ ಇರಾದ ಕುರವಿಯಾಮ ಮಸೆಕ್ಕೆ ತಕ್ಕೆ ಫೆರಿಯಮ ತಿವಿದಾಳು ಮೀಗೆ ನತೀಜ ಫೆನ್ನ ಮಿ ಈಗ ಮಿಸಾಲೆ ಮೀ ರಾಜ್ಯ ಮೀ ಸೀ ಪ್ಲೇನ್ ಆನ್ ಫ್ಲೋರ್ಸ್ ನೋಡಿ ಟ್ವಿ ನೋಟ ದುನಿಯಾಗೆ ಎಮ್ಮೆ ಬಡ ಸೀ ಪ್ಲೇನ್ ಆಪರೇಟರ್ ರಾಜ್ಯ ವೆಗೆಂದಿ ಐಕಿ ಹಮ ಡನ್ಲಾವ ಮೀ ಸತೇಕ ವರಕ ಮತಿಂದ ಬಡು ಗಣೇಶ್ಗೆ ಎಮ್ಮೆ ಬಡು ಸೀ ಪ್ಲೇನ್ ಆಪರೇಷನ್ ರಾಜ್ಯಗೆ ಫೆಶಿಕಿ ನೋಡೆನ್ನು ಹಮ ಇವೋಲ್ ವೆಗೆ ಎ ವ್ಯಫಾರಿಗೆ ತೆರೆಗೆ ಬಡುವ ಮುಂಗ್ ಆಸ್ ರಾಜ್ಯ ನಂಬರ್ ಒನ್ ನಮ್ಮ ಯಾರು ಅಹಮತಿಕ ಮೀ ಮಾಡಲ್ ತಕ್ಕ ಬಸ್ ಬಗುತು ನಗಾಣ ಅಳುಣ ಮಿಹಾರ ಮಸೆಕ್ಕೆ ಮಿ ಕೊರನೆ ಹೆಂಗದ ಅದು ಮೀ ಎಮ್ ಎ ಫಾಹು ಬೇಫ್ಲೆಕ್ಕ ಬಲ್ದು ಮೀ ಅದು ನ್ಯೂಸ್ ಕಾನ್ಫರೆನ್ಸ್ ತಗೊಂಡು ನಿಮ್ಮದಾನಿಂಗದ
0: ಅಳುಣ್ ತೀರು ಮಾರಿ ಅಮ್ಮಿಗೆ ಚೈನಾ ಅದು ರಷ್ಯಾ ಫತುರು ಎರಕಮ್ಗೆ ಕುರಿಯರುಮುಗ ಮ್ಯಾ ಗಂಡು ದೌರೆಂಗ್ ಅದಾ ಕುರಮ ದಾಯರು ಅದೇ ಹಲಾಲ್ ಟೂರಿಸಮ್ ಲಕ್ಸರಿ ಉಫೆದ್ದಂತೋ ಗೆತುರು ಮೀ ಒಂದು ದಿರಿಯುಳೆ ರಡ್ರಷ್ಗೆ ಫತುರು ಎರಿಕಂ ಕುರಿಯರುಮ ಇಸ್ನೆಗುಂತಕ್ಕೆ ಕುರಿಯ ದಾರು ದೆಮೆಹಿಟ್ಟಣಿವಿಕ ಮಾ ಮುಜ್ತಮ ಕುರ ಅಸರಾದಿ ಮತೀಫಂತಿಗೆ ಮಂಜಿಲೆಗೆ ಗೊತ್ತುಗ ಮಗಾಮುಗ ಹಮ ಹಮ ಕಮ್ಯಾಕು ದಮಹಟ್ಟಮು ಫತುರೇರಿ ಅಣ್ಣ ಮಾರ್ಕೆಟ್ ತಕ ಫೋರ್ ಕೊದ್ದೆ ಹಿದ್ಮೆತ್ತ ಕಂ ಇತುರ ಡೈವರ್ಸಿಫೈ ಕುರುಮ ಮಿನಿಸ್ಟ್ರಿ ಅಳೊಬ್ಬಮುಗೆಂದವ ಅಮಲೀಫಿಯ ಒಳತು ಹಕ್ಕಿ ಕೊಪಾತ
1: ದೆಮ್ಮೆ ಅಳುಣ ಮಿಕ್ಕಿ ಅದೇ ಡೈವರ್ಸಿಫೈ ಕುರಂದಿದ್ದು ಕುರಮ ಮಿಗೆಂದ ಮೀ ಮಸೆಕ್ಕೆತ್ತವಗ ವಾಹಕ ಮೀ ದೇವಿದಾಳು ಗೊತ್ತಂಗ ಮೀ ಹಲಾಲ್ ಟೂರಿಸಮ್ ಬಸ್ ಮಾಡಲ್ ಹೆಂಗೆ ಹದಾಗ ಅಳುಣ ಮೆಂಗ್ ಏ ಬ್ಯಾವಸ್ಬೆ ಕುರಿ ಹಂಗೆ ಬೇಕೆಂದೆ ಅಳುಣ ಮಂಗ್ ಇವ್ಲ ಅಂತ ಕೇಕೋಗ್ಗೆ ಮಿಹಾರು ಹಲಾಲ್ ಟೂರಿಸಮ್ ಕಾನ್ಸೆಪ್ಟುಗ ಮೀ ಬೈ ತಂತಂಗ್ ಡಿವಲಪರ್ಸ ಹವಾಲ್ ಬಸ್ ಕುರೇ ಫೋರ್ ಹಿಂಗದ ಏ ವರ ಬಡ ಶುಕ್ರಿಯ ಕೇದ ಅದೇ ಸೊ
3: ಬಡ ಜಾಯಂಗತ ಸಂಗೋಳಿಕ ಮೀ ಮೀ 40% ಮೀ ಡಾಲರ್ ಮಾರು ಕುರುಮ ಗುರುಮಾಗುಳೆ ಮೀ ಗಾರುಣ ಗೆಣ ಇಸ್ಲಾ ತಸ್ತಿ ಕುರೆ ದೋಗ ರೈಸ್ ವಿದಾಳು ಮೀ ವರ ಬೊಡು ದಿರಾಸಾಯ ಕುರುಮ ಫೌಗೆ ಮೀ ಬದಲು ಮೀ ಗೆಣ್ಣವಿ ದೆನ್ ಮೀ ಎನ್ನು ವೆಸೆ ದಿರಾಸಾಗೆ ಮೀ ಎಸ್ ಕಾಲ ತಪ್ಸೀಲ್ ಎನ್ನು ದೆವ್ವಾ ಮೀ ಆತನ ವೆಸೆ ದಿರಾಸಾಗೆ ಎಸ್ ಕಾಲ ಆಮ್ ಕುರುಮಸ್ನೆ ಸರ್ಕಾರ ಕೊಡ್ನೆಂಗ ದೆನ್ ಮೀ ಮೀ ಡೊಲರು ಮಾರು ಕುರುಮುಗೆ ಮೀ ಸಿಯಾಸತ್ತು ಮೀ ಮೀ ಸರ್ಕಾರ ಮೀ ಮೀ ಸಂಫೀಸ್ ಕುರುಮುಗೆ ಮಸಕ್ಕೆ ಮೀ ಕುರಿಯ ದಾರುಗ ಮೀ ವಜೀರು ಮೀ ಎಮ್ ಎಫ್ ಆಮ್ ಮೀ ಪೇವಿ ವಜೀರು ಮೀ ಮೀ ವಜೀರ್ ವಿದಾಳು ಇದೆ ಮೇಂಗೆ ಮೀ ನುಸ್ವರಿಂಗ್ ಬದಲು ಮೀ ನುಸ್ವರಿಂಗ್ ಬದಲು ಮಿದಾರು ಮಾಟಿ ಆಯ್ಕೊ ಮೀ ಮಿಹಾರಸ್ ಮಶ್ವರಾತಗೆ ಕೂಡಿಯ ದಾಖಮದೆ ಏ ಮಶ್ವರಾತವಾಗ ಮೀ ಕೊಂಕೊಂ ಕಂದದಕ್ಕ ಬೇಗಂತ ಮಿಹಾರು ಮಶ್ವರ ಕುರಿ ಮುಂದಿದ್ದಾನೆ ಕುರಿಂಗ್ ಉನ್ ಕುರ ಮಶ್ವರ ಮಿಹಾರ ಒಣ್ಣಾಣತೋ ಕುರಂದೆ ಮೀ ಮಟಿ ಮೀಗೆ ಕುರಿ ಮುಣ ಫೆಬ್ ಹೆಂಗೆ ತೋ ಮೀ ವಜೀರು ಮೀ ಗ್ರೀನ್ ಟೆಕ್ಸಾ ಟಿ ಜಿ ಎಸ್ ಟಿ ಆ ಬಿಮುಕುಯ್ಯ ಮೀ ಮೀ ಗೊಸ್ಸ ಮೀ ಮೀ ಮೊಜಫುಂಗೆ ಸೆಲರಿಯಾ ಸರ್ವಿಸ್ ಚಾರ್ಜ್ ಆ ಮೀ ಹುರಿಯಾ ಕಮಕ ಎಕ್ಕೋ ಮೀ ಹಿಂಗುಮ ರಿಸೋರ್ಟ್ ತೋ ಹಿಂಗುಮ ವರ್ಬುಡ್ ದತಿಕಮ್ ಹೆಂಗೆ ಅಣ್ಣಾಣೆ ಮೀ ಫಿಯೋಳಗೆ ಸಾಬು ಹೆಂಗೆ ತೋ ದೆನ್ ಕಿವಂತೋ ಮೀ ಏರು ನುಕುರ ಮಶ್ವರ ಮಿಹಾರು ತಿಕುರ ಮುಂದಣಿ ಇವಾಗ
1: ಅಮಿಲ್ ಜಜ್ಮೆಂಟನ್ನು ತಿ ನೆರುವಿ ಮೀ ಕುರಿ ನುಕುರ ಮಸ್ವರ ಮಿಹಾರು ಕುರ ಅವಾಗ ಅಳ್ಗೊಂಡೆ ನುದನ್ನು ಅದು ಸರುಕಾರ ಕೊಂಡು ಹೆಂಗದು ಮೀ ಮಶ್ವರ ಕುರು ಅಬದ್ದು ಸುಣ್ಣ ಹೆಂಗದು ಮೀ ಮಟಿಗ ಕನ್ಫರ್ಮ್ ಕೊರಬ ಅಳ್ಗೊಂಡು මේ පෝට්ෆෝලියෝග හවාල් විෆෝන් මටීග එදි වඩා ගතුම මේ හතන තිං පාරකන් මුලි මටීග බෝඩයකීග බදල කොරවිච. අරුන් මටි හම එදි වඩාන්නවා කොම්ම පාරකු ලස්තක නොවේ හම ගෑගඩකක් අරුණ කිය වදක සාලිස් අගඩීරු තෙරේග අරුණු ඒ මහවල් ඒ මටින් මේ සවුන් වෙන්න බදලු කරවා සරකාරයකීක කුරියගෙන් දැනි මේ ඩයිලොක්තක කුරියක් ගෙන්දන් චේගත මේ අරුන් මෙන් මේ තිදෙන්නේවි මේ තම්ෆිස් කුරි දුහෝග හෙඳුනුගස් මටි යකි ගවර්න්මන් කන්සල්ටේටිව් ප්‍රොසෙස් එකේ ගෙන් දියා එගත ඒ මේ මටි යකි හැම ගෑමස් දිව රාජ්‍යයේ ටුවරිසම් එම්මෙ ෆාදා කුරවණි එම්මෙ රංගල ගොත විස්නා වඩන්න වැගෙන් ගෙන් ගෙන්දවා ෆරෑන් එගත ඒ මේ අරුන්මන් අබදුස් මේ මටි යකි එන්ගේජ්මන්ට් ඔන්නාන හැම කුරියන් ගොත්තා ගොන්නාන මේ එබේෆුන්ගේ ගයිඩන්ස් සවුන් මෙන් නගාන ඒ රාජ්‍යයේ ටුවරිසම් එම්මෙ ෆාදා ඔන්නානි එකහල තජ්‍රිබා හොරි මුලි ඉන්ඩස්ට්‍රිය දෙතරේග මසකෙතක කුරවා බේෆුන් නැකීග අබදුස් ඔන්න සරකාරේ කුරියද්දියෝ අරුන්මන් සරකාරගේ පොලිසිය කීවසෙයි අදි අලුගොඩුගේ පොලිසිය කීවසෙයි මේ එහෙම මේ දෙන්නේ එබේෆුන් අරුන්මෙන් නා ඩිස්කස් කරන් බේනු වා කමකන් අරුන්ම ෆාතක නුජේනෙමෙ අරුන්මෙන් අබදුස් වෙගේ මටි යකි ඩිස්කස් කොගෙන් අබදුස් නුකුණානි රංගලෝ ෆාදා කයි නේද මියාර අලුවන් මගේ හුන්නාන දතු ඒජෙන්ඩා මාසෙක තක දෙන් আদি මේ කාන්තතකි මේ මෂවරා කරේ කොම්මකම කී වගුතු නිමේන කාන්තතක වෙස්නෝ මේ ඒකාන්තතක වගුතුස් නගාන මියදු හම මටිගේ එදි වඩන්නු මා එක්ගත අලුවන් මෙන් මිදන්නේ ට්‍රැවල් ඒජන්සුන් නැකි ගස් මේ මීරායා ටුවරිසම් මිනිස්ත්‍රිය ෆිනෑන්ස් මිනිස්ත්‍රිය ඇකිග වර්ක්ෂොප් තක මේ බාබාන වහක আদি බෙෆුන් එදි වඩන්නේ මිකන්ත කොද්දවෙන්නේ තාරීහෙවස් අංගල් දේශ ඉරත් කර විය මොන්මගේ මිනිස්ත්‍රියන් මියදු ඒ තාවල්වස් අරවානේ බෙෆුන් මේ මාධ්‍යයේ හුකුරුදුවස් මේ ඉරත් කම මම ෆනරාගේ කන්තස් කොද්දේ එහේ මේ කන්ටිනියස් ඩයලොග් ඉංගත මේ තිබෙෆුන් සවුන්ඩ් ඔබට රික්වෙස්ට් මේ මිකහලා ගෙනවේ කොම්මෙ බදල්තා කි අරුම රයිතුන්න ගේ හොරි දතිතක කන්තතක මේ ජාග හොදුමට්ටක රයිස් වර බොඩ මේ මෂවරා කරවවාගෙන් ඩේටා බේස්ඩ් ඇනලයිසිස් එකෙන් හදවාගෙන් කරවවා කන්දත්තන් එහෙම මේක මේ මිසාලක ඩෙස්ටිනේෂන් ප්‍රින්සිපල් ගස් මේ අරුණු දෙන්නේ මේ අලක කුරාකම එන්න ඕනේ එහෙම අරුණු මෙන් ගවමන් ටෙක්සෙන් ඉච්ච ලිබෙන් ඒ රිසෝට් ඔපරේටර් අතුන් بس දායිෂෙන් නෝන් ඒකී මේ නෝනියා මොන් ඒන ඩිෆරන්ස් එක මුලි ටෝටල් වැලියූ වෙස් නගණේ කිනෝ ඒ බේ ෆුලුන් අමිලියන් ඒ ඩික්ලරේෂන් මීරාගේ ඉන්න සිස්ටම් තරෙන් හද්දවණියස් ඒ මේ ෆසේ හන් කුරෙවෙන් හුන්න අරුණු මෙන්න ලිබෙන් ඔන්න හග්ගෙන් හෝදන් මේ සරකාරක මොසෙක්කේ කුරායරුග තිබේ ෆුලුන් ගෙවෙ සපෝට් අරුණු මෙබේන නෝස් වෙරින් ගෙ සිංගත එකල මීග දක්කා වාහකතක යක මීග අබදුස් මේ ටෙන්ෂන් build one the miscommunication na eguri negative side ehme mi arunun mm nge hagguga arunun rayitun ge hagguga mi geneve gaanunas geneve badal tan ehme arun wara ufaveje tibefun wada tihuriya kanta tak ve saaf korvi ti mi wagutan arunada deven huri mawdoma mattaka adi emme muhimmu kanta tak ge gotuga miharo hingamu da mi tin kanta ve tibefun na dannawada wara boda shukriya ngada
4: দেমারগুন মিতি বেফনমি গেনেস্তিনি রাইসুল জমহরিয়া গফিয়গে প্রেস কনফারেন্স বাগুতু মিহার গডিং দেগডি ফান্সাস এম মিনিট 16 সেকেন্ড আড সমতি গেন্দবনি ইতি বিহরাজ্জে গাডু
5: আংগাদি উঙ্গন্নাদি মুনিফোই ফিলওয়া দিনুমগা
4: তেদুভেরি কামায়কো
5: একুয়েরি কামায়কো
4: এরুভেস মিহারুভেস রাইতুন্নায়কো রাইতুন্না এম মেগাতুগা ದಿವೆಹರಾಜ್ಯಕ್ಕೆ ಅಡು
5: ಎಂಹ ಸತರ್ಸ್ತೇಕ ಸಾಳಿಸ್ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿ ಹನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್

0: ක්ලාස් ගවස් ඒවත වාහක දක්කන් ආමුගතගේ එවස් චාන්සය නොලිබයකුදින් මිස්කෙ එක්ස්පිරියන්ස් ගමිස්ස ාහග කරවැනි වාහක නොදක්කා තිබෙන දෙැගෙන පහර එක මිස්මෙන්න්න වෙස් වාගතක මි ලාජ් ක්ලාස් සයිස්ග සබමු ආමුගතක ලාහග තිබන 32 ස්ටඩන්ස් සෝහමවාගේ ටීචරක බුණා බහනු අලුගන් මෙන්න වාගතක බයි හරක මඩුන් එන්න කුජා දූ කල්ලෙව වාහක දක්කා කුජ්ජායගෙන පහර ෆෝකස් කරවැනි හෙම්වීම හම අලුගන්මෙන් එකල කුරංච හේකමක අසති අනතිකුදින් හමති බුණලි ගොත එකුදින් වෙස් ෆිලාලුග තෙරයක් ගෙනස් බෑවැරි කොන් හම වාහක දෙක්කුමග පුරසත්තන් හෝද දෙනුමකි
1: වගේ වාහකන් දක්කායනමකි ඩිස්රෙස්පෙක්ට් කරුම කුරා කම නෝනේ ඉහතරම් කුඩ කොල්ලනි කිය නෝනේ මින් කිය කුච්චය හම නොකරේ තිය දැන් එකුච්චව සමයි කුච්චගේ ඕන් වෙසුන් හම රෙස්පෙක්ට් ෂෝ කුරානද
2: මිහාර දැන් ටීචර් උන් නම් එහතරම් කුරුම් බාබා කොඩකො ටීචර්ස් ගේ පර්ස්පෙක්ටිව් වින් ටීචර්ස් එක්කද මේ කුරිමති වාට් ඉස් රෙස්පෙක්ට් අර මිස් නික මිස් ගේ හයිසියතුන් ටීචර් ගේ හයිසියතුන් අර ඩිස්ක්‍රයිබ් කොද්දි වන්න ෆීලින් කුජ්ජෙක්ගේ ඩිස්රෙස්පෙක්ට් අමාසු වීම අස්තු
0: ඩිස්රෙස්පෙක්ට් අමාසු වීම හැම අසවර දෙරවා කමෙන් එයි එයි මිස් මෙන් අසවගේ ගතුක ක්ලාහම් මෙදානී වෙස් වරන් හැම මතිවරි අසමෙක් ගේ එයි තිකුදින්ගේ මුස්තගබල් උජාලා කුරු මට්ටක අදි හැම වරක් ගින මසක්කත් කෙවෙස් එබ කුරවේ හැම එදරි වරුන් නට්ටක වරක් ගින උම්මීදුත කෙවෙස් එබ කුර එහෙම මිහෙන් උම්මීද ಕುರವೇ ದರಿವರುನ್ ತಕೆಗೆ ಫರಾತು ಮಿಹಾರ ಮಿಸಾಲಕ ಡಿಸ್ರೆಸ್ಪೆಕ್ಟ್ ಗ ಗೊತುಂ ಮುಮಲಾ ಕುರುಮುಗ ಶೋಕುರಣಿ ಡಿಸ್ರೆಸ್ಪೆಕ್ಟ್ ಎ ನೂನಿಯಾಮು ಫಿಲಾವಳು ನಹದಣಿ ನೂನಿಯಾಮು ಹಮ ಮಿಸಾಲಕ ದೇವೆ ಇನ್ಸ್ಟ್ರಕ್ಷನ್ಸ್ ತಕ ಫಾಲೋ ನೋ ಕುರವೇನಿ ಎಹೆಂವಿ ಮೆಕ್ಕಲ ಎ ಇಹ್ಸಾಸ್ ಕುರವೇ ವರಂ ಹಮ ದೇರವಾ ಕಾಲಿ ಉಸಾಸ್ ತಕೆ ಹಮ ಕುರವಿಗೆಂ ಅಣ್ಣನಿ ಇಕ ಹಮ ಪರ್ಸನಲಿ ಅನೆ ಹೆಂ ಬುಣಾಕಮ ವನ್ಯಾಮ ಇಕ ಪ್ರೊಫೆಷನಲಿ ಅನೆ ಎ ಅಣ್ಣ ಇಹ್ಸಾಸ್ ತಕ ಕವರೆ ಪರ್ಸನಲ್ ಎನಕ ಚೆಕ ಗೊತುಕ ಫೀಲ್ ಕುರವೇನಿ ದಾಯಕತ Then Mrs. Bernon tiko dinna hama suale kollan me tiko din miharu grade 12 ga me kiyawani kiyawa mundairu tiko din deke gotuga teacheru nang ehutiram kurumake koba kamadi tiko din teacheru nang ehutiram kurumga gotum am gote ga kura kan tataka ki kobato
2: miharu asla alagonu men grade 12 ga ole erdo a levels especially asla alagonu bunan arbora teachers rely on je hedo teachers ge help kaanu la me comment no wan alugona menna ka kiyawa den comments pet ti benje hena da then disrespect kura hendu ko emi hum wes sama teachers na gaani personally da da mrs tibon gena personally na ge den edet tere den conflict en alugona teacher a deliver edet tere den connection mon mon lose wane alugona deke ko to gas lo ma kiyawa de rules as to kaanu la adu hum den alugona deke ko to emme mohim mukan da teacher ka hetiram kuru ko den sawal kuru ma case ka ಏನು ಸುವಾಲ್ ಕೊ ದೆಂ ಟೀಚರ್ ಸುವಾಲ್ ಕೊರಿ ಇಸ್ನಗ ಜವಾಬ್ ದಿನು ಬಸ್ ಎಗೊತ್ತೆ ದೆಂ ಅಳಗೊಂಡು ಗುಣಾಗುತ್ತು ಎಗೊತ್ತ ಅಳಗೊಂಡು ಮೆಂ ಇಸ್ನಗ ಟೀಚರ್ ನಂಗ ಅಸ್ತು ದೇಹು ತಿರಾಮುಮೆ ಮುಹಿಮ್ಮ ಕಂವಿದ ಟೀಚರ್ಸ್ ಅಳಗೊಂಡು ಮೆಂ ನಂಗ ಹೆಚ್ಚೆ ಎಕ್ಕದೆ ರಿಟರ್ನ್ ಕೊ ಎಕ್ಸ್ಪೆಕ್ಟ್ ನು ಕುರಾಶ ಎದು ಹೆಚ್ಚೆ ಅಬುರ ಅಣ್ಣಾಣ ಕಮ ಹಮ ಕಮೆ ಕುರಾರು ಹೆವ ಕಮೆ ಕುರಾಣಿ ಹೆವ ಕಮೆ ಕುರಾ ಹಿತು
1: ದೆಂ ಹರ ಅಳಗೊಂಡು ಫ್ರಮ್ ಮೈ ಪರ್ಸನಲ್ ಪರ್ಸ್ಪೆಕ್ಟಿವ್ ಇಹ್ತಿರಾಮಕಿ ಸಮಥಿಂಗ್ ದಟ್ ಇಸ್ ಬಿಲ್ಟ್ inga mihar khurafa ka commerce changes ka ihtiram kuran kuchcha ka unda ko vadane misala ka why would you trust somebody you just met 2 seconds ago to then ihtiram kuruma ki something that is built up the more time you spend with that teacher the kura ihtiram me bodu ega mitani alugan ka bol kara kata to then ehme je amu mi ihtiram kura ra teacher adare vara vara special bonding ab create ve misala ka teacher ab vegende kuchcha ge safe space ka and adi fabhuri bavar cases to misala ka da kuchcha misala ka ಕೊಮ್ಮೆಸ್ ಕಾಲ ದೇರವ ಕಮೆ ವಿಯೋಗೆ ಕ ದೆನ್ ಟೀಚರ್ ಒಬ್ಬವೇ ಕುಜ ಮಿಸಾಲ್ ಕಮ್ಮಿ ವಾಹಕ ತಗ ಕಿಯಾ ದೇವೆ ಕುದಿನ್ ತಗ ಮಿ ಟೀಚರ್ಸ್ ಮಿಹಾ ಹಿಸಾಬ ಮಿ ದಾಣಿ ವರ ಬಡ ಇಖ್ತಿರಾಮ್ ಕೊಗ್ಗೆಣೆ ವರ ಬಡ ಸ್ಪೆಷಲ್ ಬಾಂಡ್ಸ್ ಕೆ ವೆಗೆಣ್ಣೆ ಟ್ರಸ್ಟ್ ವೆಗೆಣ್ಣೆ ದೊ ಎಹಮಸೆ ಅಮ ಟೀಚರ್ಸ್ ಕಿ ಹಾಗೆ ಕಚ್ಚಗ ನಾಟ್ ಓನ್ಲಿ ಜಸ್ಟ್ ಕಮೆಂ ಎದುರು ಕುರಾಮಿ ಹೇ ಹಮ ಲೈಕಿ ಕೆ ಬ್ರ್ಯಾಂಡ್ ಹಮ ಫ್ಯಾಮಿಲಿ ಎ ಗೊತ್ತುಗೆ ಅಳುಗಣ್ ದೆಕೆಣಿ ಎಹಮೆ ಮ ಇಖ್ತಿರಾಮ್ ಕುರುಂ ಫಾರ್ ಮಿ ಇಸ್ ಸಂಬಡಿ ಹೂ ಗಿವ್ಸ್ ದಟ್ ಇಖ್ತಿರಾಮ್ ಕುರುಂ ದೊ ಬ್ಯಾಕ್ ಟು ಯು and then somebody that you can talk to and not feel judged misal like a by teacher alugando grade 12 nimongero nimeni do mi harmi by teacher by faharo kudim bunaita ma personal karna ga again aba bune back to the student thank you disrespectful ko in my opinion that is not professional though not professional at all teacher madayam kuda kombaje personal side up band up of comments or a professional wa if the teachers are not giving you respect you don't technically have to respect them back just my opinion
2: I mean me ka me to aru mutual respect
1: mutual respect in nan ekama ko was misala ka me bunani ta teacher misala ka comments ke bunya se hena basa hagen enna ei varagena mamma me bunasa alu me kadiga teacher bunani

0: ගඩින් හැගඩි සාලිස් ෆස් මිනිට් අඩු සම්මතයකින් දවනී දිවෙහි රාජ්‍යයක අඩු මේ ගඩියක මි දන්නවාලනී අමිල්ල ෆරයිතහුක දෙන්නෙවුන් අලුගණ්ඩුක කොක්කෝ ලවියනි නයාෆරු මාවරු නසීරා මුහම්මද් ජුහූර් වනී දෙහා සබ්බි සෙප්ටෙම්බර් ෆහෙක්ග නියාෆේ වීමා නසීරා මුහම්මද් ජුහූර්ග මච්චන් එවස් තරඤ්ඤෙන් නොත වසියතෙවානමා මියදොන් ෆෙෂ්කෙන් එම්මස්තෝග තෙරේක අලුගණ්ඩා ගුළුවා එක නිම්මෙමුන් එතෙමේ ආයිලාග ෆරාතුම් මරියම් ජුහූර් ෆෝන් හතෙන් හතරෙන් හය ෆහෙන් නුවෙන් හතෙ ෆහෙ නුවෙන් නුවෙ තිනෙක් හයිදේ ෆහෙන් හතරෙ අල්ගොන්මගේ මම්මා මාෆර් නුසන් බීම් හව්වා ඉස්මයිල් දීදී වනී දෙහා සබ්බීස් ඔගස්ට් තේවීහු ගනියා එෆේ වීමා මම්මගේ මච්චන් එ විස්තරෙන් නොත වසී ඇතෙවානමා දෙහා සබ්බීස් සෙප්ටෙම්බර් තීරීහුගේ කුරින් අල්ගොන් මෙන්නා ගොළුවා එක නිමෙමුන් එතෙමේ ආයලාග ෆරාතුන් අදීල් ඉස්මයිල් ෆෝන් හතෙන් හතෙන් හතේ හතෙන් හතේ හයි ෆහේ අලගොන්මගේ ලෝබිවා මම්මා ගාෆ්දාල් වාදු දඬිකොෂීගේ ෆාතමත් මණිකෙ වනී දෙහා සබ්බී සෙප්ටෙම්බර් හයික නියා එෆේ වීමා මම්මගේ මච්චන් එවස් තරඤ්ඤෙන් නොත වසී ඇතෙවානමා එම්මස්තෝග තෙරේග අලගොන් මෙන්නා ගුළුවා එකන්නේ මෙවන් එදෙමේ ආයලාග ෆරාතුම් මෞමූන් අලි ෆෝන් හතෙන් හතෙන් හතේ හයිදේ ෆහෙතිනේ ඉබ්‍රාහිම් දීදී ෆෝන් හතෙන් නොයි තිනේ හයෙන් අශෙන් එකෙන් එකේ අබ්දුල්ලෝ හාරිස් ෆෝන් හතේ ෆහෙන් හතරෙක් එකෙන් හය ෆහෙන් හය දවස් මුහම්මද ෆෝන් හතේ ෆහෙන් අශෙ තිනෙ තිනෙ සුමෙන් හය අල්ගොන්මගේ බප්පා ලවියනි නෑෆරු ඉරුදේමාගේ මුහම්මද් යූසුෆ් වනී දෙහස් සබ්බී සෙප්ටෙම්බර් එකෙක්ග නියා එෆේ වීමා බප්පගේ මච්චන් එ විස්තරඤ්ඤෙන් නොත වසී ඇතෙවානමා එම්මස්තෝක තෙරේග අල්ගොන් මෙන්නා ගුළුවා එක නිම්මෙමුන් එතෙමේ ආයලාග ෆරාතුන් අයිෂත් ජීෂාන් ෆෝන් නුවයින් එකෙන් අශේ හතෙන් එකෙ සුමෙන් එකේ අහමද් ජූෂාන් ෆෝන් නුවයින් නුවයි නුවයි එකෙ ෆහෙ අශෙ ෆහෙ අලගොන්ඩක බේබෙ මීමු මුලි රුක්කර අහමද් ෆායිස් වනී දෙහා සබ්බීස් ඔගස්ට් සෝලෑක නියා එෆේ වීමා අහමද් ෆායිස්ගේ මච්චන් එවස් තරඤ්ඤෙන් නොත වසී ඇතෙවානමා එම්මස්තෝග තෙරේක අලගොන් මෙන්නා ගුළුවා එක නිම්මෙමුන් එතෙමේ ආයලාග ෆරාතුන් මූසා ෆායිස් ෆෝන් නුවයින් නුවයි තිනෙන් එකෙන් හතරෙන් අශෙ සුමෙ හම්සා වහීද් ෆෝන් හතරෙත් දේ මාෆ් කරවා හතෙන් හතරෙත් දේ අශෙන් අශෙ හතෙ සුමෙ මිදන්නවාලී අමිල ෆරායිතහෝක දෙන්නෙවුන් ගඩි මිහාර හැක්ගඩි සාලිස් හැ මිනිට් අඩෝ සමතියක දවනී දිවිරාජ්‍යයක අඩු දිවිරාජ්‍යක අඩුන් දෙගින් මෙවා ගෙනස් තේනී රේගඩු අශෙත් ජහයිර් දුනියගේ කලි
1: දිවහීන්ගෙ අමිල්ල වන්තකං කුරියරු ඈදේ
2: දිවහීන්ගෙ උෆෙද්දුන් තෙරිකං දක්වාදේ
1: දිවහීන්ගෙ මාසීගෙ මන්සර්ත සිෆකොද්දේ
2: දිවහීන්ගෙ අඩු
1: දිවහි රාජ්‍යයේගෙ අඩු
2: එංහා 7340 kHz medium wave
1: අඩි 90 MHz FM band

0: අද ඉන්ජිනියර්ස් අවෝඩ් එක කී මියහරු ආලං
1: ශුක්‍රයා දින් ම خاص කරේපව බෝල් රූම් خاص කරේප මෙන්න මම තයාර කරේපව අල්මංග මේ ප්‍රෝග්‍රෑම් තංකොල තිබේ ෆොනහම ගණස්තන මට්ට කල් මේ කොරිය මේ දාර ඉන්ජිනියරින් ඇවෝඩ් මේ රාජ්‍ය ගෞරවතම ෆහර ෆොර්තම ෆහර මෙදේ ඇවෝඩ් තිබේ ෆොන ගොඩ යනවා වෙති දෙහර රයිස් ජම්හුරිය වනේ මේ ඇවෝඩ් දෙවණකම ඊලාන් කරවාප හම මේ එයා එකේග මේ මෙම මෙද මහගේ තරේග මේ වනේ බිනාරා බේ මිනිස්ට්‍රි මේකම ඊලාන් කරවා මේකම දෙවේ ෆරත්තක මේ ඇවෝඩ් කුරිමත්ල මට්ටක හොළුවා ලබාගේ මේකන්ත තක්කුරිය ගෙන්දවා අද මෙරේ මේ වනේ ෆොර්තම මේ ඇවෝඩ් දෙන මොයි හෆ්ලා බාස්ලෝනා තන්දර බෝදර මොක කුරිය දෙම මේ ඔතම ජෙෆන් දවස් දෙපව ගාගන්ට කම හොරි හබ් බේ ෆ්ලොමස මේ ඔත වඩාගේ මේ ෆෝන් කොලත හොයිෂෙන් වඩා මේ තිබෙවි රාජ්‍ය ගිසතේ රයිස ජුමුහුරි ಅಮೆರಿಕಾಗೆ ಮೇ ಹಫ್ಲಾ ಮೇ ಶರವೇರ್ ಕೊಬದ ಬನೆ ಅಮನೆ ಫಾನ್ ವೆದೋಡನ್ ಮಾನ ಹೆವಗತೆ ಇಂತಜಾರ್ ಗೋರಿ ಹಬ್ಬೆ ಪಣಸ ಮೇ ಒತ ಮಾಡು ಕೊಲ್ಲ ಬ್ಯಾಗೆ ಮೆತಿಬೆ ಅದೋರಿ
2: ಡಾಕ್ಟರ್ ಮೊಹಮ್ಮದ್ ಮೈಸು
1: ಅದಾ ದಿನ ಕಮಾಂಡ್ ಫಾನ್ ವಡಾತೆ ಹೆಮನೆ ಫಾನ್ ಗಾರಿ ಹೋಗ ಅಭಿನಾ ಬೇ ವಜೀರ್ ಡಾಕ್ಟರ್ ಮತ್ತೊಂದು ಬೇ ಮನೆ ಅಮನೆ ಫಾನ್ ವಡಾಕೆ ಮನೆ ಫಾನ್ ಖಾಸ ಕುರೆ ಫವ ಗೊಂಡ ಕೊಳಗ ಮೇ ತಮಾಡು ಕೊಲ್ಲ

0: ස්ටේජ් කුරුමතිග හැමෙ කුරුමතිග හොරි මේ ස්වරෙන් කොමසරක මේ කොම්මෙ මේස් මෙර ජල්සය ගොතකන නොගත වෙන තන් තයාර කරේපා මානෙක ජල්සය කතර බෝඩ ආල්මන පෙනගේ මෙදනි වම් මේස් ජහාලා හොදෙන් කොමසරක කේමුගේ කන්තදස් කොරිය දෙවේ කාල ගොත ගම්ිතා ෆෙම් බහට්ටාලා
1: හම් අපාටිස්ට උදු බිල්ලාහි මිනශ් ෂයිතානිර් රජී

0: මේ දිවෙහි රාජ්‍යගඩු මිගඩීග මිරේ අගුන් ස්ටුඩියම් වගතුන් කුරිය මිගෙන් දැනි මිවාහක මේ ප්‍රෝග්‍රෑම් මිරේ මි අගුන් මේ වාහකත කාලනි ආයිලි ගුළුම් බදෙහි කුරුම කුරේ විදාන කන්දතකා ගුලිය ගතු මි වේ සල්ගුන් මේ දක්කාල ජේ වාහකේ එම මිහයි සව මෙති අනික කස එහුන් තෙරක ගෝලිෆ අස්ලාම් අලයිකුම්
1: වා අලයිකුම් සලාම්
0: මි මොහම්මද් අහමද් දෙත්
1: ලව්
0: කින හාලු
1: හාලු රංගලෝ ඉරත් කුරේ විය තිකොන් කින තවාලු
0: Alhamdulillah, varar rangalu. Kaya sabu kuti gulale?
1: Mi hulmale.
0: Hulmale. Kau mihar mika diga visar beheta?
1: Lab. Mihar visama behemun dali. Mihar visama vara baru kong. Miyadu hama ikkong mikaya gotaka midani dutto.
0: Ad miyadu vara ginaang amba vare vehede. Mire mihar mati ane hudu samal nerefa miwagu tab miyoti. Then mihar mere mi wahkada kalani aile gulung badahi kurumuga muhimu kama gule gatung mi koma muhammad ahmad men keha waraka mi aile gulung badahi kurantu
1: aile gulung badahi kurumaki den evuran anin hem bolenja muhimu kame ama online wes bolen vidane ratti kam mi be bumuga ekakone ka gulung badahi kurumuga aile gulung badahi kurume vore mi muhimu wes ගුරුමෙන් නෝන්නානේ ඒ රැස්ටින් ලැබුරම ආයිලි රැස්ටිකම් ආයිලි ගුරුම් ඉස්කම් දෙන්ජේන එන්නොන්තෝ ඔරමේ මේ උලෙන්ජේනි ආමුගතේ ගායිලා යදුරුග මේ කන්තතම් මුරි ගොතුම් ආම්දනි ඕදමා එහෙන් කංකම්ග ගින වගුතු හේදවම මෙදෙන ආයිලා යදුරුග එන්නොමස් මේ සමානකි අදි මේ හා දුරුග උත්තස් ගුරුම් බදයි කුරන් උලේ මේහක උඳගු සමානෙන්නු එමෙම ඒ ගුරුම් බදහි කොරම් බේනුම් වා මිහක වෙජ්ජ ඒ ගුරුම් බදහි කොරම් හම ෆුරසත්තන් එබෙන් හම එකි ගොත එකි තෙම් වරුග දැන් ඒ උසුලගේ දරුන් අලුගල සම ඒ ඔන්න උසුලගේ දරුන් හම ආයිලාගේ බේ කුරුන් නාම මේ හම ගුලන් යතෝ දැන් එකම කොසේ එම් මේ කශීවම් වා වරන් ඒ ගුලේ ගුලේකේ එන්න ගුල වෙන එන්න ඔස ආයිලි ගුරුන් මේ කෙඳුන නුදි ඒ හිනරු විය නුදි
0: දෙමෙහෙට්ටේ තෝ වරම මාසෙක කුරන් හම. මාසෙක කුරා කන්ති පහන් කොනේ. දැන් කොංකාලු ෆැබ්‍රික මෙමි ලිබෙනි ආයේ ගුළුම් බදෙහි කුරවේති.
1: ආයිලි ගුළුම් බදෙහි කුරවෙන්නා එවෙන් බොඩ හිංහම ජෙහම මේ දිරිවුළු මොග හම නෝන්නානේ වස් මුල විදානේ ආයිලා තරේග මේ නුතනවස් කම හිංහම නොජෙහම ඔන්න බයක ඔන්න මීයක් ඒ කිතම් මේ රංගල ආම්දනියක අදි කිතම් මේ රංගල මේ ඒ ධාරිය ඇච්චි දිබේ ඒ කොල්තක මුට්ට පොරිහම හිංහම ජෙහම මේහෙක නොලිබෙන් ඒක බදලු ගාදි මා බොඩු තනවස් කමෙන් ලෙටස් ආයිලි ගුරුන් ඒකොත මේ බදයි කොන් ඔන්නකම වඤ්ඤ ආයිලා තෙරේගේ ගුරුන් බරාබර දාකම වඤ්ඤ ඒ වර බොඩු හිංහම ජෙහම හම හිතල් ලිබේ හම මීහාය වෙස් ලිබේ වර බොඩු හිංහම ජෙහම ඒ ආයිලාගේ බේ හොරොන්නා අදි ආයිලා නෝනස් දොර්සාති මාගේ රක්තින් නාවේසේ ගොළුම් බදෙහි වෙගෙන් දාකම වඤ්ඤාය ගොළුම් දෙමෙක්ටේකම වඤ්ඤායයි හම මීහක ඉන්සාන කල්ලි වෙන හම එම්මේ උපාවෙරි එම්මේ හිංගම ජේ සංකම තම ගොණ වේනේ දැන් ඒ ඒගේ ගොතුම් අරවණු සමයේ දුවාලකෝ එෆා හම මදු වෙගෙන් හම අරවණු ගාමි දරින් නාවේ සම වාහක දක්කා දැන් මදු වෙගෙන් හප්තායකු දෙපාර හම ආයිදාගේ හෙම්බේ ෆෝන් නාවේ සම මෑම් ෆෑන් නාවේ සම ගුලා අදි වීඩියෝ කොන්ෆරන්ස් අදන් ජේ ෆාරකු වීඩියෝ කොන්ෆරන්ස් අදා ඒගොත මේ දුරු ගවුලෙන් යද ෆෝනුන් ත ගුලුම් බදහි කර වෙන නොන්ත
0: ආ දෙම මේ දැන් මේ බයි ෆාර බා අමිල දිරුම් ගයිස් එක කහ හිතාම් මෙරදී උපාවරි කන්දත වෙස බදි මා වේත අද එකං කං කියවර කම හිස්සා කරණි
1: මේ කොම්ම කම වෙස සමයි මේ කම්බොඩ වා කහල කම දිමා වෙජ්ජියා එකමකා ගුලේ ගොතුන් ආයිලාගා අයිමෙ පුරතමම ඉස්කන්දනේ ආයිලාගේ තමකා ගුලේ ගොතුන් මේ වාහක දක්කාදම් මේ යාරේ ආයිලාගාදි වේදේ පොන්තිබස් තිබේනේ කි කහලයි කි නිසාදි වේදේ පොරේනොන්ත ඒ ගොතුගේ මතින් මේ දිමාවා කන්තතෝග වාහක දක්කාදම් ආලෙන් මේ මේ රංගලි පොම් වේ පුලෙකන් නොනි පොම් කාකාකන් ඒ පිටින් අරගඳ ඉගෙන ත ඒ උසෝලගේ දසුන් ඒ දිමාවා කමුගේ ගොතුන් අම ඒ මිහක ගුණාදා පරිස්සා කොල්ලම් මිහාර මෙන්නින් අදී කම්බොඩ වකම දිමාලියස් මිහාර මෙන්නින් කන්තත් දිමාලිය ගන්නේ මේ ඔලෙනි ඒ වත හිස්සා කොල්ලේ මම ඒ කොරොම සමය ඒ දෙහුලක ෆ්‍රෙන්ඩ් කියාලෙද්ද එන දැන් ඒ ගොතුගේ මතින් හමයි ඒ දිමාවා කමෙක්ගේ ගොතුන් ඒ ගුණාදෙන් ගේ මේ මිහක හම ගුණාදා හම මේ පිස්සා කොල්ලා වාහක දක්කා හම රටින් නෙවරෙන් හම පොඩන් ආයිලා ආයිලි ගොඩන් අරවන්නගේ ඔන්නන් සම ආයිලායකි කුඩා ආයිලායන්නු බොඩු ආයිලාය ම දෙපරාතුගේ ආයිලායකි ම එක නීම එකතාගම ඔලෙල්ලි රශුගය මාලය කොළුගයාද රාජයගේ කන්තාගේ හිරේ පොළමතු රාජ්‍යෙන් බේරුගය එන්න ස්සනේ මේ ෆෝනුන් හම බේනුම් ගඩියක බේනුම් මගුතක අම ගුඩාල වෙනත අදි නොගුණ අද මෙසේ කොල්ලා ෆිලියය කොළුම් බිසි රහුන් ගඩියද වියස පහුන් හම ගුඩාදාන නොන් යා රිප්ලේ කොල්ලාන හම ඒ ඔසුල්ලුගේ දසුන් හම ආයිලි ගුරුන් හම කුරිය හම දේ වරහින් හම ජේ හම එහෙම් වෙගෙන් හම අලි දුරුග මේ උලෙන් ජහුනස් සීදා ෆේස්ට ෆේස්ට දිමාන විය සම මේ මේ ගොත විවාහක දෙක්කේ තීවේ හම වර බොඩු හින් හම ජේ හම
0: බොඩු ආයිලා තුම කේ සම උපා ඇමරිකම කේ නෝ
1: ලබ
0: කො මිරේ
1: කො ආයිලා බොඩු උම කි හම වර උපා උපා ඇමරිකම මිහාරකන් අස ආයිලා ත කුඩ උම ගේ තව ගුන් දිමාවා බෑවරු දිමයි මස්ස ත වෙසේ බොරි හම ඒක කම් කන්දේ මේරේගේ අවුලුවේ විශ්නෝ ආයිලා කුඩවම කීව සම මේ මීහක තංගොලෙ හිංහමනු ජෙහොම කම්බෝඩුවන් වර ගින පහර තහම්මල් කරන් ජිහකම ඒක බදදුක බොඩු ආයිලාය එකුවරි ආයිලාය ඔතුම කිහේ ඒ මීහක හම ලිබෙන එම්ම බොඩු හිංහම ජෙහුන් ආයිලා බොඩු වෙස ඒ ආයිලායකි උපාවෙරි එකුවරි ආයිලායක මඥ ඒ ගණෙ කොළ ජහසීයා ඒවර මේ කම්බොඩුවකම විශ්නෝන්නන් ආයිලා තෙරේ හමනු ජෙහොම ගොඩුන් කුඩවේ ඉංග ජීයායේ මසක්කත වෙස් කුරා හිත වෙස්නුවන කුරා මසක්කතු ගමී අනිග මුලින් යමි හිග උලන කුරා මසක්ක මේ රංගලකන් වස් කුරවෙන කබුදු කම්බොඩු වෙස් හුන් නිජයන එනොන්ත
0: කොබ මිරේ කොල් ලවෙත මියති
1: ඉන්නානේ ලවයේ දෙන්ගේ හම අනිං හම වකි අනි වකි කමකා ගුලි ගන්නේ නුන් දෙන් හම රීටි කම හම අඩුව හාලම් වෙගෙන හම ඒදි ඉන් ලවයෙන් හම
0: එහෙම වකි වෙලාන් මෙන්ගේ තවර පොඩ ශුක්‍රියන්ගේ එහෙම අනික මේ මොහම්මද අහමද්ගේ මේ ලවේ ෆෝ පත්තල් කොල්ලාඩු

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගින්දනි අදි මුලින් ආවාහකේ කියා දීව කොම් මේ දුහාකු මේ දතුරු කරන් ජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ ekamaku e inkom me wahake kundas kurambi afila hasil kurambi ai burate.